0: කන්දර බෑන්ඩ් ගුපුන්නේ යුගේ ලේකකී හේමයා අවසරයි නෑ ලේලි ලකොස්තරම් සලා ඉසුදීනස්නත
1: ලේකකී හේමයා වනිය සංගීතය ධාකන් සර්ටි සාරය අවදේ
0: කතික ගානන්ස තවයිනේ
1: සුනිලා
0: උන්සමයි සුනිලා ගානන්ස මොන්පර්සයි ලේකකී හේමයා මලවෙන්ටි දිලේ ආවදන්න තස්කරන අපි සාහිර්ල ගීතේ සනෝසමයිතා